නමත්තුනුබේ නමත්තුනබේ කේ නමත්තුනලේ කේ නමත්තුනගායේ නමත්තුනජායේ නමත්තුනගන්දේ නමත්තුනපන්දේ නමත්තුනනාමේ නමත්තුනඨාමේ නමස්තුංගාකරමං නමස්තුංගාධර්මං නමස්තුංගානාමං නමස්තුංගාතාමං නමස්තුංගාජීතේ නමස්තුංගාපීතේ නමස්තුංගාබාහේ නමස්තුංගාඨාහේ නමස්තුංගානීලේ නමස්තුංගානාතේ නමස්තුංගාශීතේ නමස්තුංගාගාදේ නමස්තුංගාගංජේ නමස්තුංගාපංජේ නමස්තුංගාඋදාරේ නමස්තුංගාපාරේ නමස්තුංගාසෝයකා නමස්තුංගානේකා නමස්තුංගාභූතේ නමස්තුංගාජූපේ නමස්තුංගනිර්කර්මේ නමස්තුංගනිර්පර්මේ නමස්තුංගනිර්දේශේ නමස්තුංගනිර්පේසේ නමස්තුංගනිර්දාමේ නමස්තුංගනිර්කාමේ නමස්තුංගනිර්තාතේ නමස්තුංගනිර්කාතේ නමස්තුංගනිර්තුතේ නමස්තුංගාභූතේ නමස්තුංගාලෝකේ නමස්තුංගාශෝකේ නමස්තුංගනිර්තාපේ නමස්තුංගාථාපේ නමස්තුංගනිර්මාණේ නමස්තුංගනිදානේ නමස්තුංගාගාහේ නමස්තුංගාබාහේ නමස්තුංගදර්භර්ගේ නමස්තුංගාසර්ගේ නමස්තුංගපර්භෝගේ නමස්තුංගසජෝගේ නමස්තුංගාරංගේ නමස්තුංගාපංගේ නමස්තුංගාගම්මේ නමස්තස්තරමේ නමස්තුංගජලාශ්‍රේ නමස්තුංගදිරාශ්‍රේ නමස්තුංගාජාතේ නමස්තුංගාපාතේ නමස්තුංගමජ්ජබේ නමස්තස්තරබේ ආදේශං ආදේශේ නමස්තුංගාපේ